0: Dank und noch viel Spaß mit Customers, die es jetzt schon seit fucking 10 Jahren gibt!
1: Radio Darmstadt. Radadadada.
2: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
3: ජර්මනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
4: Dreisen Uhr zu hören Radio Darmstadt auf. Wir haben jetzt neuerdings keine UKW-Radio mehr oder FM-Radio mehr. Gibt es nur noch DAB, Digital Audio Broadcast. Deswegen gibt es keine FM-Radio. Das können Sie nur DAB empfangen oder über Internet. Über Internet radiodarmstadt.de oder lankaradio.lk. Sie können uns empfangen nächste 2 Stunden. Radiodarmstadt.de gibt es auch einen Livestream. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka. Aibowan. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratne. Ich grüße Sie für nächste 2 Stunden hier bei Lanka Radio Sendung. වේලාව හරියටම දහවල් 1:00 විනාඩිය ඔබ මේ සවන් දෙන්නේ ජර්මනියේ සිට ගුණට එක්වන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. ඔබට පුළුවන් අපට සවන් දෙන්න DAB, you can digital audio broadcast within whole ලෝකේ කොතනක සිටියත් ඔබට පුළුවන් අපට සවන් දෙන්න lankaradio.lk, lankaradio.lk හෝ radiodarmstadt.de අපේ වෙබ් අඩවිය වලින් ඔබට පුළුවන් අපට සවන් දෙන්න. සතුට සමග ජය ඉතිරෙන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. ඔබට පුළුවන් අපට ලියන්න lanko@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේ info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේට නැත්නම් ඔබට පුළුවන් අපට අමතන්න 0615187.3. Sie können auch uns anrufen 0615187.000, unsere Hotline 0615187.000. Außerdem Sie können auch uns schreiben info@lankaradio.lk. info@lankaradio.lk, unsere E-Mail-Adresse. Gibt es 2 Stunden lange tolle Filmmusik aus Sri Lanka, 1950er-jährige Filmgeschichte, tolle Musik von Sri Lanka. Ada api obata genenne singala cinema ithihase amathaka nona wasarak wana 1956 singala chithrapata e දිනවල ආරම්භක අවධිය තිබුණත් සැඩසුලන් සිරියලතා පැරලෙන ඉරණම සුජාතා වැනි චිත්‍රපට රසිකයන්ගේ හදවත සොරාගත් වසරක්. අද වැඩසටහනේදී අපි 1955 ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවල පෙන්වා තිබු සිංහල චිත්‍රපට ඒවයි ගීත නළුලියෝ සහ එදා ගුවන් විදුලියෙන් ගලාගේ සංගීත මතකයන් ඔබට නැවත ගෙන එන්නයි සූදානම් වන්නේ. මේ චිත්‍රපටයේ සංගීතය සපයන්නේ ආර් මුත්තුසාමි. ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගීත 12ක් ඇතුළත් වෙනවා. අපි අද රසික හදවතට අතිකාරම් කරන ගීතයක් අරගෙන එනවා. ලංකා සංගීතයේ රත්නයක් කියලා කියන්න පුළුවන් ලතා වල්පොලගේ අමරණීය හඬත් මාතලන්ගේ විශේෂ රිද්මයත් එකතු වෙන මේ ගීතය දොයි දොයි දොයි දොයිය පුතා. අපේ පරණ සංගීතයේ සුවඳ සිංහල ගමේ සරල ජීවිතයේ රස හා මෞබිමේ සෙනෙහස අරගෙන එන එකක්. හිතට ගැටෙන රිද්මයත් සිනාවත් ගෙනෙන පද පෙළ ඉතාමත් අලංකාරයි. මේ ගීතය ඇසු ගමන් හිතට එනවා අපේ ගමේ මැද සේරම නටන කාලේ. සරල සතුට මේ සුන්දර ගීතය ඔබට අරගෙන එන්නේ ලංකා රේඩියෝවෙන්. Heute bringen wir Ihnen eine Lied, das den warmen traditionellen Klang Sri Lanka trägt. Doi doi doi doiye puta. Gesungen vom der legendären Lata Walpole ist ein Stück, das Support ein Lächeln ins Herz bringt. Die Melodie ist leicht, rhythmisch und voller Lebensfreude. Lata Walpole, unverwechselbare Stimme, lässt sich uns Atmosphäre eines Sri Lankaischen Dorfes spüren. Einfache Momente, fröhliche Menschen und diese besondere Art von Musik, die Generation verbindet, ist ein Lied, das man nicht nur hört, sondern fühlt. Ein kleiner Ausflug in die Vergangenheit, voller Farbe und Wärme. Und jetzt, liebe Hörer und Hörerinnen, genießen Sie die wunderbare Stück hier bei Lanka Radio.

0: තොඳුරුයි මක සිට අපට පුරු දුහඬ සවන පුරා බෙදනා
1: ලංකා රේඩියෝ ඩොට් එල්.ක. ධර්මදාස වල්පොළගේ මුල්දු හඬත් රිද්මයත් එකතු වෙන සුන්දර ගීතයක් සිරිනි සරුසාර වීලා. හදවතට සන්සුන් සොයද්දෙන මේ ගීතයට සංගීතය සපයන්නේ ආර් මුත්තුසාමි. ගීතය ඇතුළත් වුණා මාතලන් චිත්‍රපටයට. අයින් සම්ටක්ස් වාමස් ලීඩ් ෆෝන් ධර්මදාස වල්පොළ සිරිනි සරුසාර වීලා මෙලෝඩිස් රුයි උන් ෆොල ගෙෆිල් යෙට් පුසී බයි ලංකා රාඩියෝ.

මීළඟට මම සූදානම් කර තිබෙන්නේ අපේ සංගීත ලෝකයේ විශේෂ ස්ථානයක් ගත් ගීතයක් ධර්මදාස වල්පොළගේ හඬට තියෙන අසම්මත හඬ පිරිසුදු ශබ්දය සහ ගීතයට ජීවේදන් සත්‍ය උපත ලබා මේ ලෝකය තුළ හොඳින්ම දැනෙනවා. මේ ගීතය ඇසු විට හිතට එන්නේ වෙනමම ලෝකයක්. පරණ සිංහල චිත්‍රපටවල වර්ණ සරල හැඟීම් සහ කාලය ගෙවෙන හැටි මුත්තුසාමිගේ සංගීතය මේ ගීතයට දෙන හැඟීම අලුත්ම රසයක්. රිද්මය හුඟක් පිරිසිදු, සංගීතය හුඟක් සරල, ඒත් හදවට ළඟාවෙන ශක්තිය අතිශයින්ම විශේෂයි. ඔබට අසන්නට එන මේ ගීතය පරණ සිංහල චිත්‍රපට සංගීතයේ රසය අලුත් විදියකට මතක් කරලා දෙනවා. අපි ලංකා රේඩියෝවෙන් උපත ලබා මේ ලෝකේ ගීතයට දැන් සවන් දෙමු. Heute präsentieren wir Ihnen ein Lied, das den klassischen Filmklang Sri Lankas in eine besondere Form zurückbringt. Upatalaba me loke, gesungen von Dharmadas Walpole und musikalisch gestaltet von R. Muthusami, trägt eine ruhige, klare Stimmung, die sofort ausfällt. Walpoles Stimme hat diese elegante Sachlichkeit, die das Lied wie eine Szene aus einem alten Film wirken lässt. Warm, ehrlich und zeitlos. Muthusami musikalische Begleitung fügt eine feine Bewegung hinzu. Nicht laut, nicht übertrieben, sondern genau richtig, um das Gefühl des Liedes zu tragen. Ein Stück, die Atmosphäre vergangener Filmzeiten wieder lebendig macht und gleichzeitig eine sanfte Ruhe senkt. Jetzt Pusi Lanka Radio, Upatalaba Meloke.

મીરંગીતેસ એને સિંગલ ચિત્રપટ સંગીતે અતિશય લાવણ્યમત ગીતે ધર્મદાસ વાલ્પોલગે ગેમરૂ પીસુદો હંડત લતા વાલ્પોલગે મુર્દુ સુવંદ પીરનું ગાયન તેગતેન દિલિંદા ઉદેકીન મે ગીતે સિનેમા લોકયા સુવંદ કરગનેનો મે ગીતે અસુવિત હિતતે ઇન્ને ઉદાસન કિરિલ્લ્યક વગે મુર્દુ વર્ણ સંસુન નિયાંડ હદવતટ સેમિંગ ગલાયન સંગીતે સંગીતે મે ગીતેટ દેન હેંગીમ અતિશય વિશેષાય සරල රිද්මයක් නෙවෙයි ඒක ගීතේට වර්ණයක් ගමනක් සහ සිනමා රසය ගෙනෙන ශබ්දයක් ධර්මදාස සහ ලතා වල්පොළගේ හඬ දෙක එකතු වෙන විට මේ ගීතය අහන කෙනාට නව ලෝකයක් විවෘත වෙනවා සුවඳ සංසුන් සහ පරණ සිනමා රසයෙන් පිරුණු මුත්තුසාමිගේ සංගීතයෙන් රසවත් වෙන ගීය දැන් ඔබට ලංකා රේඩියෝ වෙතින් දිලිඳා උදය Heute hören wir Sie ein Lied, das die elegante Stimmung klassischer Sri-Lankesischer Filmzeit zurückbringt. Dilinda Udeh, gesungen von Dharmadas Walpole und Lata Walpole. Ar Muthusami Musikalse trägt eine besondere Ruhe und eine Wärme, filmische Atmosphäre. Dharmadas Stimme bringt Tiefe und Klarheit, während Lata Walpole eine weiche, leuchtende Farbe hinzufügt. Gemeinsam wirken sie wie zwei Stimmen, die eine Filmszene zum Leben erwecken, ruhig, gefühlvoll und zeitlos. Jetzt für Sie, Lanka Radio, Dilinda Udeh.

ගීත ඇසු විට හෙතට එන්නේ ගමේ පරණ මොහොතක්. කතා සරල සතුට සා සිනමා ලෝකේ වර්ණ මුත්තුසාමිගේ සංගීතය මේ ගීතයට දෙන හැඟීම අතිශය විශේෂයි. සරල රිද්මයක් ඒ වගේම ගීතයට ගමනක් සුවඳක් සහ පරණ කාලේ රසය ගෙනෙන ශබ්දයක්. ධර්මදාස වල්පොලගේ හඬ පුලිගොන අහන කෙනාට සරල සතුටක් පරණ රසයක් සා සිනමා ලෝකේ පොලස් සිස්ටිමහට් හිය අයන ක්ලාර Kraftvolle Eleganz, die das Lied wie eine Szene aus einem alten Film wirken lässt. Nicht laut, sondern wie ein sanfter Hintergrund der Atmosphäre trägt. Ein Lied, das ein Stück Dorfleben, einfache Freude und die Magie vergangener Filmzeiten wieder lebendig macht. Jetzt für Sie bei Lanka Radio, Fulligona.

0: lankaradio.lk.
1: මෙතෙක් අපි සවන් දුන්නේ මාතලන් චිත්‍රපටයේ තිබුණු ගීත වලට අපි මීළඟට සූදානම් කර තිබෙන සැඩසුලන් චිත්‍රපටයේ එන ගීත රසක් ඔබ වෙනුවෙන් ගෙනෙන්න. මාතලන් චිත්‍රපටයේ සංගීතය සපයන්නේ නැත්නම් සංගීතය සපයුවේ ආර් මුතුසාමි. ඉතාම ජනප්‍රිය සංගීතඥයෙක් ලෙස ඔහු ශ්‍රී ලංකාවේ කාලයක් ගීත වලට සංගීතය සපයා තිබෙනවා. ඉතාම දක්ෂ ඉන්දියානු ආභාසිතයක් තිබෙන මුතුසාමිගේ සංගීතය ඒ ගීතවලට ඇතුළත් වුණා. අපි දැන් සවන් දෙමු තවත් ලස්සන ගීත රසක් සැඩසුලන් චිත්‍රපටයේ. අද අපි ඔබට අරගෙන ඉන්නේ සිංහල සිනමා ඉතිහාසයේ මනෝහර සුවඳක්. සැඩසුලන් කියන චිත්‍රපටයේ ගීතවලට තියෙන මෘදු ලාවන්‍ය, එම් රාජාගේ සුවඳ පිරුණු හඬත් ජමුනා රාණිගේ මෘදු ගායනයත් එකතු වෙන විට අතිශය විශේෂ අත්දැකීමක් ඇති වෙනවා. මේ ගීත ඇසු විට හිතට එන්නේ සෙමින් ගලා යන සුළඟක්, නියඳ සංසුන් සිනමා ලෝකයක්, වර්ණ පිරුණු මොහොතක්. එම් රාජාගේ හඬට තියෙන පිරිසිදු සුවඳ ජමුනා රාණිගේ මෘදු ගායනයට එකතු වෙන විට ජීවන මේ ගමන වගේ ගීතයන් හදවතට සෙමින් ළඟා වෙනවා. 50-60 දශකයේ සිනමා ලෝකයේ සුවඳ, සරල සෙනෙහස සහ පරණ කාලයේ සංගීත රසයේ මේ ගීතවලින් සෙමින් විවෘත වෙනවා. අද ඔබට අසන්නට ලැබෙන්නේ සිනමා ලෝකයේ සුවඳ පිරුණු මේ මනාර ගීත. ලංකා රේඩියෝ වෙතින් සැඩසුලන් චිත්‍රපටයේ සුවඳ. Next up, film lead from the film සැඩසුලන්. Trägt eine besondere Eleganz mit die Stimmen von A.M. Raj und Jamuna Rani, die eine warme, gefühlvolle Atmosphäre schaffen. Raja's Stimme wirkt klarer und sanfter, während Jamuna Rani eine weiße, leuchtende Farbe hinzufügt. Gemeinsam entsteht eine Stimmung, die in ruhigen, emotionalen Momenten aller Seiten der alten Filmzeit erinnert, fast wie eine Szene, die sich langsam unter warmem Licht erhoben. Die Musik aus dem Jeevaname Gamana und anderen Liedern des Films bringt die Magie der 50er Jahre zurück. Ruhig, gefühlvoller und voller klassischer Schönheit. Jetzt Pussy Sri Lanka 1955 gezeigte Film Sadasulan, ein Moment aus Sadasulan Lied.

මසූදානම් කළ ඔබ වෙනුවෙන් සරසුලන් චිත්‍රපටයේ විස්තර කොටසක් ගෙනෙන්න සරසුලන් චිත්‍රපටයේ තිරගත වුණේ 1955 ජූනි 24 ඉදිරිපත් කළේ සීමා සහිත සිලෝන් ෆිල්ම් තමාගම නිෂ්පාදන අධ්‍යක්ෂණය තිර රචනය කළේ ටී සෝමසේකර සහාය අධ්‍යක්ෂණය සංස්කරණය ටී ඕ රාව් කැමරා අධ්‍යක්ෂණය කළේ රාජ් ගෝපල් දෙබස් මේ චිත්‍රපටයේ ලියා තිබෙන්නේ ආනන්ද සමරකෝන් සංගීත අධ්‍යක්ෂණ එස් දර්ශනමූර්ති දකුණු ඉන්දියාවේ ගීත පටිගත කිරීම මායිනි චිත්‍රාගාරයේදී කරලා තිබෙනවා ඒත් පව තිබිලා තියෙන්නේ මදුරාසේ ගීත ප්‍රබන්ධය ආනන්ද සමරකෝන් DTF ප්‍රනාන්දු තමා මේ ගීතවලට ප්‍රබන්ධ සලකස් කර තියෙන්නේ ගීත ප්‍රමාණය 18ක් ගීත ගායන ශිල්පීන් ලෙස හඳුන්වන්න පුළුවන් පෙම් කැකුල පිපි යමුනා රාණි එම් රාජා ඒ වගේම සදාවත් උතුම් යමුනා රාණි මොයිදිම්බෙක් සංගම ජීවන මේ ගමන නැවත වරක් යමුනා රාණි එම් රාජ් කියනෝ හිස්වී ගියේ යමුනා රාණි සොමිබර පෙම්රලි ධර්මදාස වල්පොල කේ රාණි කායි කායිද මේ ජීවිතයේ ධර්මදාස වල්පොල හරිසාරයි මේ කාලේ යමුනා රාණි සහ පිරිස මොයෙන් මුලා වෙලාද මොයිදිම්බෙක් සහ සරෝජා ලංකා මාතා ලතා මංගිස්කාර ඇතුළු පිරිස හරිසාරයි මේ කාලේ යමුනා රාණි සමග ගීතේ ගායන කරන ඉදිරියට යමු සමමා නැවතත් ලතා මංගිස්කාරේ ගීතේ මොයිදින් බෙක් සමග ගායනය කළා පදමර පොල්තෙල් පියදාස ගුණසේකර ගමන දුර නිසායි ආනන්ද සමරකෝන් සමග කේ රාණි ගායනය කරන ඕ එන්න ප්‍රීති වෙන්න කේ රාණිගේ ගීතයක් අමු පිටිසරයකි මේ කේ රාණි ධර්මදාස වල්පොල සුනිල් ප්‍රේමදාස තමයි ඒ ගීතේ ගායනය කරන්නේ කළුකඩ කාසි සොයලා කේ රාණි සමග ධර්මදාස වල්පොල ඔයා තමයි මට හරියන්නේ කේ රාණි සුනිල් ප්‍රේමදාස අනේ යන්නේ ප්‍රසංග ගී කොටසක් ජීවන මේ ගමන ළමා කාලේ යමුනා රාණි කේ රාණි මේ චිත්‍රපටයේ රඟපාන තිබෙනවා ප්‍රේම් ජයන්ත් ෆ්ලොයිඩා ජයලත් බිම්ලා කුමාරි ටොමි ජයවර්ධන ඩේවිඩ් ධර්මකීති සුනිල් ප්‍රේමදාස රිචඩ් ඇල්බර්ට් ඒ වගේම මොයිදින් බෙක් මේ චිත්‍රපටයේ රඟපානවා හිඟන්නාගේ චරිතය ටී සෝමසේකරම් එම්පී ෆිල්ම් දාල් දුල්වල පත්මාද සිල් මැල් සුජාතා චන්ද්‍රදාස රොස්ලීන් ප්‍රනාන්දු ලිලියන් එදිරිසිංහ වැනි නළු නිලියන් රසක් මේ චිත්‍රපටයේ රඟපාන අතර හඳුන්වා දෙන නළුවා ලෙස පියදාස ගුණසේකර මතක් කරන්න මේ චිත්‍රපටයේ නැවත ප්‍රදර්ශනය වෙනවා 1977 ඔක්තෝබර් මාස 17 චිත්‍රපට පිටපත් 7ක් සමග සිනමා ශාලා 7ක මුලින්ම සිනමා ශාලා විශේෂක පෙන්වන මේ චිත්‍රපටය අදටත් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන් සැඩසුලම් අපි සමන් තවත් ගීතයකට මේ සැඩසුලම් චිත්‍රපටයේ එන තවත් ලස්සන ගීතය කේ රාණි තම මේ ගීතය ගායනය කරන්නේ අමු පිටිසරේකි

මීළඟ ගීතය ශ්‍රී ලංකා සංගීතයේ මූලික සුවඳක් ගමන දුර නිසයි ගායනා කරන්නේ ආනන්ද සමරකෝන් ඔහුගේ හඬට තියෙන ඒ ගැඹුරු සුවඳ සරල ජීවිතේ කතා සෙමින් හදවතට ගෙන යනවා මේ ගීතය ඇසූ විට හිතට එන්නේ දිගු ගමනක් සෙමින් ගලා යන මන්සන්ධිය නියඬ ගම්මානය සහ ජීවිතේ සරල මොහොතක් සමරකෝන්ගේ ගායනයට තියෙන සත්‍යභාවය ගීතයට අතිශය විශේෂ රසයක් දෙනවා ඔබට අසන්නට සරල ජීවිතේ ගමන අරගෙන එන ගමන දුර නිසා ගීතය මීළඟට ඔබට පුළුවන් සවන් දෙන්න. Next lead that the ruhig traditional atmosphere Sri Lanka's Ayinfeng ගමන දුර නිසායි in Sungan Phone ආනන්ද සමරකෝන් worked we in a still rice juice landschaft alltag und gefühl සමරකෝන්ස් steamer trägt eine besondere tiefe und wärme die das lied wie eine kleine Szene aus dem Leben erscheinen lässt. Die Musik bleibt sachlich, aber voller Bedeutung. Ein Stück, das Ruhe senkt und die Schönheit einfacher Momente zeigt. Jetzt für Sri Lanka Radio, Gamana Dura Nisai.

0: lankaradio.lk
1: මිලන් ගීතෙන් ඔබේ සවසට සුවඳ ආදරය කියන කතාව හදවතේ ලියපු රහස් සංගීතයේ මැදින් අප වෙත ගෙන එන අමරණීය ගායිකාව ජමුනා රාණි ඔබට අත්දැකීම් ගෙන දෙන අසිරිමත් ගීතයක් හිස්වි ගියා ඔබේ සීනවලට සෙමින් ඇවිත් හදවතේ සුවඳ පුරවන සුරලිය මේ මොහොතේ ඔබ වෙනුවෙන් ලංකා රේඩියෝ සමග ජමුනා රාණි Willkommen bei Lanka Radio, wo Musik Erinnerung anweckt und Herzen berührt. Jetzt hören Sie eine Stimme, die Generation begleitet hat und die unvergessliche Jamuna Rani. Hiswi Gya, eine klassische, volle, emotionale und zeitlose Schönheit. Bleiben Sie bei uns und genießen Sie diesen besonderen Moment.

0: lankaradio.lk.
1: මේ චිත්‍රපටයේ තවත් ගීත පහක් අපිට තිබෙන වාදනය කරන්න නමුත් ඒ සඳහා අපිට ලැබිලා තිබෙන කාලය අවසන් වෙනවා ඒ නිසා මා කෙටියෙන් වාදනය කරන්න මොහෙන් මුලා වෙලා ද කියන ගීතේ මේ ගීතේ ගායනය කරන්නේ මොයිදීන් බෙග්

මේ ගීත සියල්ලම සමග ඔබට පුළුවන් මේ වැඩසටහනට නැවත සවන් දෙන්න හෙට දහවල් 1 සිට lankaradio.lk කියන වෙබ් අඩවියෙන් lankaradio.lk වෙබ් අඩවියෙන් ඔබට පුළුවන් මේ ගීත සියල්ලම සම්පූර්ණ ගීතත් සමග මේ වැඩසටහනට නැවත සවන් දෙන්න. අපි දැන් සවන් දෙමු කේරාණි ගායන මේ ගීතයට. මේ ගීතය ඇතුළත් වුණා සැඩසුලන් චිත්‍රපටයේදී.

මේ අවසාන ගීතය ගායනය කරන්නේ ලතා මංගිස්කාර්. මේ ගීතය ඉතාමත්ම ජනප්‍රියුණු ගීත, විනාඩි 6කට වඩා වැඩි කාලයක් මේ ගීතය වාදනය වෙනවා. නමුත් අපිට තිබෙන වේලාව අනුව මේ ගීතය වාදනය කරන්න ලැබෙන්නේ කොටසක් පමණයි. නමුත් ඔබට පුළුවන් මේ ගීතයට ඇතුළු අනිත් ගීතවලට සමන් දෙන්න සම්පූර්ණයෙන්ම හෙට දහවල් 1ට ලංකා රේඩියෝ .lk වෙබ් අඩවියෙන්. අපි සමන් දෙමු ලතා මංගිස්කාර් ගායන මේ සිංහල ගීතයට.

නැවතත් අපි හමු වන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් 1ට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග එතෙක් ඔබ සැමට ජය සතුට පිරි සතියන්තයකට ආශිර්වාද කරන මම රංජන් ධර්මරත්න විසින් වීදදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රේඩියෝ ඩාම්ස්ටඩ් මිට් ලංකා රේඩියෝ සෙන්ඩුන් අම් සම්ස්ටක් වීද ඩ්‍රයිසෙන් නුව බයි ලංකා රේඩියෝ සෙන්ඩුන් Ab 15 Uhr gibt es vor dieser Radiosendung mit meiner Kollegin Elis Priester hier bei Radio Darmstadt. Bis dann wünschen euch allen super tolle sonnige Woche. Ciao, ciao.